සිසු දේවට අවරණ කෝයි අපේ බක්ෂේ මේල් නේ සරම් ප්‍රාප්ත හෝයි සාචා සායබ මහරෝ සත්ගුරු දියාද පායේ අමෘත වර්ෂේ